තකුමා මන්දේ ඥාමුවන් කදිනේ අරේ ජම් පුපොල් නම් කිරබාසියන් ධර්මාර්මා පිනතයලි කත්තා දතයරිම්වා මිලයා පුලාව සිර්මන් දිබයතුවන් කේ පලාප්‍රාං දෙය නුරුවන් යාපි ගඩය ගඩය ත්‍රිජුවන් ක්‍රංහන් උලු සියම් රිනියක් දිම්ප්‍රාන් බතු ගලාං මඩ කමිනේ අසුදාමය පරය.

උජිගින් සෙත් මෙමෙත් අගේ දතරං මෙමෙතගේ ya baru ya 101.3 FM YFM Begulai Sejalai.